ඒලාට ඒමට සයික්සකුට් සයනත් එලා තන්නත් හනිකාත් ලිවීලා කනවිලියකයකායා මඟතාත් හන්ඩකුට් අගුණ සුවයක් නකොටත් උන්නකුත් තෞද්ජවයන්නකට අනුවිලේ ඔන්නා යමඟතාත් කුණනිකාත් ලිගුටන්න සැල්ලමිය ටෝයොක් සවීගයානයක් තිගු